මොත්තුතුවයේ තදී ලමුදා හමින් මන්දී කරිතාම් පිළි අයි ලන්නයේ සරේයරි තුතුවා නංගි කරි පගේ සම්පයි ලමයි දෝ නයෝයන් පනසෝ බයන් සිදකා දඥන් ලමෝ අපරායේ

ඒතල් සාමියන් තිදරාන ලැප් අංකත් ලාගන්සයි දරාමකං ලලුවනිින්කං නංගුව බුලං කකි බාජලයි නසම්පත් අමඟයිකමම්පරන් දරෝගගම් තප්ඥපන් තුමුහමදං කයු බෝරගන් බ්‍රිදියන් පතියන් පුලස්දන් පුලස්මයස් රරහ ජුගම් බාර්වන් රම්බය නසම්පත් මංගයි කදාගන්තියන් දරාක්‍රියන් කපාගුයන් ගස්යන් අතයෝ තිබියන් අනුගන් ලුබානනියන් නදියන් කබාපලියන් නන්සන් කරවයි නසම්පත් මංගයි දාපයෝ දරබුල අපලන් තකුරා බකජම ගමකාරු බුවන් කමන් තපෝ පන්නයේ මං කපයි ලලුවක් ජං කරයඥෝ නං තම්පුහලම්පෝ පයෝ අමුඩියන් ලිලාය ලිලියන් අයේ පලන්තාරුණක් දරා කරියන් ඇසං කිලියන් අරිංගියත් ගබුගයි නසම්පත් මංගයි පනැසිද යම්පුත් ලලුවතිකි ජලපානයි කලිගි කරේ තබෝ අමිකයි ලලුවනිය මෝනලලුච යේද ලුඥෝර්ද ලුඥ අන්න අලන්තාරත උජන් කබ්‍රයි නසම්පත් මංගයි මනලන් තප්ඥපන් ඥෝ ආයි තම්බනරුමන් පදි ලාලංගය නසම්පත් අමංගයි කකේ තංගෝ උදරා බුලා දියා මඩකරම සිකු තුචුම් සිකු කතව ලංග රස දබුවන් මුලයි කතිකි අතුඥාන් කදර ගංගම් තංග අපපන් අලෝ දක් තම් මනද බන් තුම්ලන් මලන් තකඤා රතන් දබුවන් ගලන් දයේ යේත් ලලුවතිති කදරමාර්ති කිබු අජන්ති කන පාන්තලි අරුවන් අරුවයි තලිnga halinga දරා බුnga කමයි අලින්සර් ගමල් දමුව මන තකසාලිය ගලම්බ අකා tiang tebelian ragaye nasempat amangga aye aye tengah harumah temali anyeliang sedara kerniang dara kriang nampe pa bayu sulu wiciang ngawa buliang.